0: 하지 바카나 와르 우리둥고
1: 와다
0: 위치 아소 반지라 그러고 위치 스터고 미즈라 테기라오가 아우 마인 베테요 키
1: 와다
0: 자 스토요마 아우 슬미 جواب 키 버드
1: 위치 간지나
0: 아우 리들레 타오 워크 디 조르 바네 클라마 다 시르 디 차다 달레 비 아이 엠 도아 도아 디레 디레 마나나 빌쿨 ساسو شیر جکم دے گا شامل جو از مرے گو رے کا نو دل بدل خدای بلا میسج نرا غلی دی ساسو میسج بابا کے ہم شاملی گی دے خیر سرا او ٹینشن منا لے خان و جی السلام علیکم بھائی تاسو سنگ زما ایزل زارا سبا گل او ټول د سلام آسیا يم او سم گرم پروگرام دے سم مزه کوي ډېر ډېر منو خوشاله اوس